0: මේ කිරීක්ෂණ තමවහදේ බාහිර මත සිරිත තින්පල් නෝ මේ බල අපේත ජවත සෞදි බාකුම්ලා සිනේන පූජා වක්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

හරයෝයිසා ඉම ජීන එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.

හරයෝයිසා ඉම ජීන එම ගියයිඩ නිබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩ නිබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: මේ කීක්ෂණ තමවහදේ බාහිර මත සිරිත තින්පත් නෝ නිය බල අපට ගවත සෞදි බාකුම්ලාසනේන පූජා වත්කින් විසන්න.
1: Ovintis, nei maki informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.